රූපරාගනාරේ කරංගන ජනම්මරණ බිහින ආදනාදගාද පුරකසෝ දරම් කරම් ප්‍රබීන් ජන්ත්‍ර මන්ත්‍රණ තන්ත ජාකෝවාද පුරක අපාර හස්තකීට පිකේ බස සබටවර මෑ නිරධාර ජාතපාතන තාත ජාකෝ මන්ත්‍ර මාතන මෙත්‍ර සර්බටවර පිකේරම යෝජය චක්‍රජ.